0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: Me aarambha vanne SBS Kuan Vidhuliye Sinhala Sevayai. Kuan Vidhuliyen Antarjaliyen saha Jankama Durakathinen.
2: Subama suba udasanak kela ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සජීවී වැඩසටහනට. ඉතින් අද ජූනි මාසේ පළවෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ.

0: Did you know that distance and physical barriers, especially common in larger or multi-story homes, can reduce the strength of your Wi-Fi signal and slow down your internet? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
1: Parika himikaruanetat apage gauravaya pudakara sitno. ඔද ඉතින් අද දවසෙත් විශේෂංග කිහිපයක්ම ගෙනලා තියෙනවා. ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තමයි අපි වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි. ඉතින් ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන ප්‍රාන්ත දෙකේ නිවාස මිල ගණන් අඩු වෙලා කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. නමුත් කුලි නිවාසයන්ට නම් එතරම් හොඳ පුවතක් නෙමේ වාර්තා වෙන්නේ. ඉතින් කුලි නිවාස මිල ගණන් ඉහළ යන්න පුළුවන් කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු අද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට දැනගන්නට පුළුවන්. ඉතින් ඒ ඇතුළු තවත් විශේෂාංග කිහිපයක්ම අපි ඔබ වෙත ගෙනලා තිනවා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරමින් දැන් යොමු වෙමු අද දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයට. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනින්නේ සිඩ්නි නුවරින් ඉඳලා තිසරණී විජේ බණ්ඩාර.

සිය පනස් පහක් ලබාගත්තා. පිළිතුරුහිනීමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජස් බැංගලූරු පිළ කඩුලු පහක් පමණක් දැවී තිබියදී 18 වන පන්දුවාරයේදී අදාළ ලකුණු සීමාව පසු කළා. විරාත් කොහ්ලි නොදැවී පන්දු 42ට ලකුණු 75ක් ලබාගත්තා. ඔහුට තරගේ වීරයා සමානය පිරිනැමුණු අතර තරගාවලියේම වීරයා ලෙස පිදුම් ලැබුවේ වෛභව් සූර්යවංශී. පුවත් සමාප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

හොඳ ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහන් කළ පරිදිම මේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට අද ඉඳලා පොදු ප්‍රවාහන සේවා අඩකින් අඩු වෙනවා මිල ගණන්. ඉතින් පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතා කරන්න අප්‍රේල් මාසයේ ඉඳලා වික්ටෝරියා ප්‍රාන්තයේ ජනතාවට අවස්ථාව ලැබුණා. අද ඉඳලා මේ වසර අවසානය වන තෙක් ගාස්තුව අඩකින් පමණ අඩු වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වෙන ජනතාවට. හොඳ ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයේ සඳහන් වෙච්ච මේ තවත් වැදගත් ප්‍රවෘත්තියක් තමයි මේ දේශපාලන සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ ජනප්‍රියතාවය සහ මේ ඇගේ පක්ෂය වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියතාවය ඉහළ යාම. ඉතින් ඔස්ට්‍රේලියානු දේශපාලනය අද අවධානය යොමු වෙලා තියෙන මේ ප්‍රධාන පුවතක් තමයි මේක, වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියතාවය ඉහළ යාම. ඉතින් SBS නිවුස් වෙත ලැබී ඇති තොරතුරු අනුව මේ Redbridge Group සහ Accent Research ආයතන කළ නව ජනමත සමීක්ෂණයකදී One Nation පක්ෂයේ මූලික ඡන්ද වල ජනප්‍රියතාවය 31%ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා අපිට දැනගන්නට ලැබෙනවා. ඉතින් Labour පක්ෂය ලබාගෙන තියෙන්නේ මෙහිදී 28%ක් පමණයි. ඉතින් Labour පක්ෂයටත් වඩා ජනප්‍රියතාවය ඉහළ ගිහිල්ලා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් නමුත් මේ අකමැති ලෙස වඩාත්ම ජනප්‍රියතාවයට පත්වෙන්නේ කවුද කියලා මේකෙදි බලලා තිනවා. ඉතින් මේ ප්‍රශ්නේදී අගමැති ඇන්තනි ඇල්බනීසි තවමත් ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසිට 31%ක ජනප්‍රියතාවයක් ලැබිලා තිනවා මේ සමීක්ෂණයේදී. පෝලින් හැන්සන් මන්ත්‍රීවරියට 25%ක ජනප්‍රියතාවයක් හිමි වෙලා තිනවා. මෙහිදී මේ දකින්නට ලැබෙන සුවිශේෂී කාරණේ තමයි ඔස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන විපක්ෂ ලිබරල් පක්ෂ නායක ඇංගස් ටේලර්ට 14%ක ඡන්ද ප්‍රතිශතයක් තමයි මේ මනාප මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙන්නේ. ඔහුට ලැබිලා තියෙන්නේ 14%ක් පමණයි කියලා SBS නිවුස් වාර්තා කරනවා. ඉතින් මේ සමීක්ෂණයේදී මේ විශේෂයෙන්ම තරුණ ඡන්දදායකයින් අතරත් ලේබර් පක්ෂයට වඩා One Nation පක්ෂය තෝරා ගන්න කැමැත්තක් තියෙනවා කියලා පෙනී ගිහිල්ලා තියෙනවා ලේබර් පක්ෂයට. ඉතින් ඡන්දදායකින්ගේ පර්සෙප්ෂන් එක, ඡන්දදායකින්ගේ මත වෙනස් කරන්න තවත් බොහෝ දේ කරන්න තියෙනවා කියලා අපිට මේ අනුව පෙනෙනවා. ඉතින් මේක ඕස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන මයිග්‍රන්ට්ස්ලට, මේ සංක්‍රමණික ප්‍රජාවට වැදගත් වෙන්නේ ඇයි? මේ කාරණය ගැන තමයි ගොඩක් සංක්‍රමණිකයෝ අවධානයෙන් ඉන්නේ. ඉතින් පෝලින් හැන්සන් සහ මේ වන් නේෂන් පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ සංක්‍රමණ ගැන ඉතාම දැඩි අදහස් දක්වපු පක්ෂ. SBS නිවුස් වාර්තාවකට අනුව මේ පෝලින් හැන්සන් මහත්මිය සඳහන් කළා තිබුණේ ඇය සංක්‍රමණවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ නැති වුණත් මාස් මයිග්‍රේෂන්, ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ සංක්‍රමණවලට නම් ඇය විරුද්ධයි කියලා. ඉතින් ඇය මේ ඉතාම දැඩිව තමන්ගේ මත ඉදිරිපත් කරන මන්ත්‍රීවරයක්. ඒ වගේම මේ බුර්කාවට එරෙහිව බුර්කාව තහනම් කරන්න ඕන වගේ මතත් ඇය පසුගිය දිනවල ප්‍රකාශ කරලා තිබුණා, අපිට මතකයි. ඉතින් මේක මේ මයිග්‍රන්ට් කමියුනිටි එකට බලපාන්නේ මේ ඍජුවම අදහෙට එන වීසා නීතියක් වෙනස් වෙන නිසා නෙමෙයි, මේක තවමත් මේ ජනමත සමීක්ෂණයක් පමණයිනේ. ඉතින් නමුත් දැන් මෙවැනි මතවල ජනප්‍රියතාවය ඉහළ යන විට ප්‍රධාන පක්ෂ දෙකත් මයිග්‍රේෂන්, හවුසිං, ජොබ්ස්, වෙල්ෆෙයා, සිකියුරිටි වගේ මේ ප්‍රධාන කරුණු ගැන තවත් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් දේශපාලනය කියන්නේ ඒ වගේ දෙයක්නේ. ජනතා මතය මොන පැත්තටද

ඇරෙන්නේ. ඒ අනුව තමන්ගේ ප්‍රතිපත්තිත් යම්මාකාරයකට වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ABC මාධ්‍ය ඇතනත් වාර්තා කළ තිබ මේ ෆාරා කියන ප්‍රදේශයේ පැවතිච්ච මැතිවරණයේදී, පසුගිය දිනවල පැවතිච්ච මැතිවරණයේදී වන් නේෂන් පක්ෂය එහිදී ජයග්‍රහණය කළා. මේක මේ ලිබරල් පක්ෂයේ බලකොටුවක් වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඉතින් මේක වන් නේෂන් පක්ෂය ජයග්‍රහණය කරනවා. ඉතින් එම ප්‍රදේශයේ සමහර ස්වදේශික ජනතාවට සහ සංක්‍රමණික ප්‍රජාවන් අතර යම් කනස්සල්ලක් මේ නිසා ඇති වෙලා තියෙනවා කියලත් ABC මාධ්‍ය ආයතනය වාර්තා කළා තිබ්බා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් නමුත් මේ නිසා මේ පුවත දෙස මේ මයිග්‍රන්ට් කමියුනිටීස් සංක්‍රමණික ප්‍රජාවන් බලන්න ඕනේ, බයෙන් නම් නෙමෙයි. නමුත් හොඳ අවධානෙන් මේ තොරතුරු දෙස අවධානය යොමු කරන්න ඕනේ. පොලින් හැන්සන් මහත්මියගේ මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂයේ ප්‍රතිපත්ති දෙස හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඕස්ට්‍රේලියාව තුළ මයිග්‍රේෂන් කියන්නේ අද මේ හවුසිං ක්‍රයිසිස්, කොස්ට් ඔෆ් ලිවිං, ජොබ්ස් සහ මේ ජාතික අනන්‍යතාවය වගේ මාතෘකා එක්ක තදින්ම සම්බන්ධ කරලා කතා කරන දේශපාලන කරුණක් වෙලා තියෙනවා. ඉතින් දේශපාලඥයෝ මේ අර්බුදවලට, ඇතැම් දේශපාලඥයෝ මේ අර්බුදවලට සංක්‍රමණිකයන් සහ මේ සිදුවන සංක්‍රමණ ඍජුව බලපානවා කියලා දේශපාලනික වශයෙන් මත පළ කරනවා. ඉතින් ලිබරල් පක්ෂයත් තමන්ගේ රජයක් යටතේ සංක්‍රමණ නීති දැඩි කරන්න කටයුතු කරනවා කියලා පසුගිය දිනවලදී ප්‍රකාශ කරනවා අපිට දැක ගන්නට ලැබුණා. අවසානයේ ඉතින් කියන්න තියෙන්නේ මේ සමීක්ෂණයෙන් රජයක් වෙනස් වෙන්නේ නැහැ. මහමැතිවරණයකට තවත් කාලයක් තියෙනවා. නමුත් මේ පබ්ලික් මූඩ් එක, මහජන මතය යම් ආකාරයකින් වෙනස් වෙමින් තියෙනවා කියන සිග්නල් එක නම් මේ වගේ සමීක්ෂණයකින් අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මයිග්‍රන්ට්ස්ලට සංක්‍රමණිකයින් ඇතැම් අය යම් යම් ආකාරයකට කම්පනයකට පත් වෙන්න පුළුවන් මේ ප්‍රවණතාවය නිසා ඇතැම් සංක්‍රමණිකයින් මේ නව ප්‍රවණතාවයට කැමති වෙන්නත් පුළුවන්. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ මේ සමාජ මාධ්‍යවල, සෝෂල් මීඩියාවල පැතිරෙන කටකතාවලින් බිය නොවී විශ්වාසදායක මාධ්‍යවලින් තොරතුරු අරගෙන මේ පක්ෂවල පොලිසිස්, මේ ප්‍රතිපත්ති ඇත්තටම අපේ වීසා, සිටිසන්ෂිප්, ෆැමිලි වීසා සහ මේ සංක්‍රමණිකයන්ගේ ඔස්ට්‍රේලියාවේ මේ ජීවිතයට, ඔස්ට්‍රේලියාවේ අනාගත ජීවිතයට බලපාන්නේ කොහොමද කියලා අවධානයෙන් සිටින එක තමයි මෙහිදී වැදගත් වෙන්නේ. හොඳයි, ඉතින් ඒ තොරතුරත් එක්ක ඉතින් අපි ගීතයකට යොමු වෙන්නයි දැන් සූදානම් වෙන්නේ. මේ වගේ තොරතුරු සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම ඔබට කරුණු ගෙනෙනවා. ඉතින් අපගේ පොඩ්කාස්ට් සමග ඔබට එකතු වෙන්න පුළුවන් SBS සිංහල Facebook පිටුවට ගියොත්, ඒ වගේම SBS සිංහල වෙබ් අඩවියට ගියොත්. හොඳයි, අපි දැන් ගීතයක් රසවිඳලා නැවතත් හමු වෙමු.

0: මවබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
1: අද ජුනි මාසේ පළවෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මේ ආරම්භ වෙන්නේ අදත් මවබිමින් පුවත් විශේෂාංගය. ඊයේ රාත්‍රියත් පෙරේදා රාත්‍රියත් වෙසක් සිරියෙන් ඇලලී ඇති පසුබිමකයි ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් අපි මවබිමින් පුවත් විශේෂාංගයෙන් හමුවන්නේ. සාමාන්‍යයෙන් වෙසක් කාලෙට කොළඹ ජනතාවගෙන් පිරී ඉතිරි යනවා දන්සැල්, තොරණ, වෙසක් කූඩු, වෙසක් පින්කම් ආදියෙන් කොළඹ නගරය සැරසී තිබුණා. ජනතාව වැඩි වශයෙන් පැමිණියා. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මාත්‍ර කේන්ද්‍ර කරගෙන. මාත්‍රත්වය ඒ හා සමාන බව තමයි අපිට තොරතුරු වාර්තා වුණේ. වෙසක් දින රාත්‍රියේ අපිට අහන්න ලැබුණා යලිත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිවීමක් පිළිබඳව. ඊට පෙර දවසේ මාධ්‍ය හමුවක් පවත්වලා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මෛර නෙත්තිකුමාරගේ මහතා කිව්වේ ඉදිරි කාල සීමාවට හරියන ලංකාවේ තෙල් තියෙනවා, ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් එය වැඩි නොවන තත්වයක්ද සුළු වැඩිවීමක්ද කියලා කල්පනා කරමින් ඉන්නවා කියන පසුබිමක ඊට පස්සේ දවසේ රාත්‍රියේ ඉන්ධන මිල වැඩිවීම පිළිබඳව නිවේදනය ආවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් මිල ඉහළ ගියා. ඒ වගේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ ගියා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ ගියා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ ගියා. සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් ඒ අනුව

0: නනු දෙක පෙට්‍රෝල් ලිටරයක් දැන් රුපියල් 434ක් වෙනවා. සුදු ඩීසල් ලිටරයක් දැන් රුපියල් 407ක් වෙනවා. ඒ අනුව සැලකිය යුතු ගානකින් සැලකිය යුතු මුදලකින් ලංකාවේ තෙල් මිල වෙසක් දවසේ රාත්‍රියේ ඉහළ ගියා. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන ගලගෙදර කොටසේ ඉදිකිරීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වෙනිදා ආරම්භ වුණා. සමස්ත දුර ප්‍රමාණය මේ කොටසේ කිලෝමීටර 18.7ක්. මේ ව්‍යාපෘතියට අවශ්‍ය සියලු අරමුදල් දේශීය අරමුදල් මගින් සපය ගන්නවා. ඉදිකිරීම කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදු කරනවා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ සමාරම්භක උත්සවයට එක්කාසු වෙමින් ජනාධිපතිවරයා මේ ව්‍යාපෘති පිළිබඳවත් ව්‍යාපෘතිවලට විදේශගත ශ්‍රී ලංකේකෙන් ලැබෙන දායකත්වය පිළිබඳවත් ඩොලර් වියදම් කිරීමේදී සැලකිලිමත් යුතු කාරණා පිළිබඳවත් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ ආකාරයෙන් අවධාරණය කළා.
1: අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපිට කරන්න අවස්ථාව ලැබින්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපිට එවලා තියෙන ඩොලර් බිලියන 8ක්. එනිසා අපි හැමදෙනාම ඩොලර් වලින් වියදම් කරනකොට කල්පනා කරන්න ඕන මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත් ඩොලර් මේ යුරෝප රාජ්‍යවල ඉතාමත් අසීරුවෙන් රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ. එනිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නෑ. අද අපි ණය ගන්නෙ 2040 දී අපිට ගෙවන්න පුළුවන්ද කියලා බලලා. එහෙම තමයි ණය ත්‍රිසරභාවය හදන්නේ. එහෙම නැත්නම් කවුරුත් දෙනවා එහෙන් දෙනවා මෙහෙන් දෙනවා එහෙන් ගන්න පුළුවන් මෙහෙන් ගන්න පුළුවන් ගත්තොත් මොකද වෙන්නේ? මේ ටික දුවන්න පුළුවන් අනාගතය අර්බුදයට පත් වෙනවා.
0: ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍යාර මුදලට ලිපියක් යොමු කරලා තිබුණා. පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කරන්න රජය කටයුතු කරමින් ඉන්නවා කියලා එමගින් දන්වලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍යාර මුදලෙන් ඇමරිකන් ඩොලර් මිලියන 695ක් අපිට හම්බුණා. ඒ පස්වන 6 සමාලෝචන සම්පූර්ණ කරලා තීරණය කිරීමත් එක්ක පහුගිය 13 වෙනිදාත් මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයාත් මහ බැංකුවේ අධිපතිවරයාත් අත්සන් කරලා ජාත්‍යන්තර මූල්‍යාර මුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් කෙමු කරලා තිබුණා. මේ මතින් දන්වලා තිබුණා IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කරන්න රජය කටයුතු කරනවා. ඒත් එක්කම මූල්‍ය අරමුදලේ විස්තරණ ණය වැඩසටහන යටතේ ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න රජය පූර්ණ ලෙස කැපවී ඉන්නවා කියලත් ජනාධිපතිවරයා එමගින් අවධාරණය කරලා තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දීලා තිබුණා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මුදල් අවභාවිතා කරා කියන සිද්ධියට අදාළව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරා. ඒ වගේම අපි දැක්කා ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කරලා තිබෙන නඩුවත් ජූලි මාසයේ 17 විභාගයට ගන්න කොළඹ මහාධිකරණය නියෝග කරා. මේ නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පසුගිය දා අවසන් කෙරුණා. ඒ සඳහා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහභාගී වුණා. මේ අවස්ථාවට සහභාගි වෙලා එළියට එද්දී මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සහ ඔහුට එරෙහිව නඩුව පිළිබඳවත් මේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන්ුත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී නමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබා දුන් පිළිතුරු මේ.
2: මේ ප්‍රශ්න අහන්නෙත් මම අධිකරණේ පෙනී ඉඳලා පූර්ණ නඩු විභාගයට පෙනී ඉඳලා ඊළඟ නඩු දිනෙත් අරගෙන එළියට ආපු වෙලාව. ඉතින් අවශ්‍යතාවයේ තියෙන තැන අපි පෙනී හිටිනවා. ඒ වගේම තමයි පෙනී නොහිටින අය නීතිතුමුරු ඉදිරිපත් කළා තියෙනවා. සහ ඒකම ඉතින් ඔය කියන ජේෂ්ඨ රාජපක්ෂවරුන් එක මේ ආණ්ඩුවය මට වඩා හුඟක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා 2005 ඉඳන්. ඉතින් ඒ අය ඔය හැමදාම කතා කරලා හවසට දැන් කොහොමද රටේ තත්ත්වය මොකද හිතන්නේ කියලා අහන වෙලාවෙත් එන්නේ කවදද කියලා අහගත්තොත් හොඳයි. ඉතින් මගෙන් අහන්න මොකද මට වෙන්නේ බාප්පා, එයාලට වෙන්නේ යාළුවෝ. අමාර අය මටත් අභියෝග කරලා තිනවා පුළුවන් නම් ක්‍රිෂ්ණඩුව ගැන කියන්න කියලා. ඉතින් මම එයාට ආරාධනා කරනවා ඊළඟ උසාවි දිනේටල වාඩිලා ඉන්න කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා හම්බෙලා ඒ තීන්දුව ගැන අහගන්න. මොකද දැන් බලන්න මොකද ජනාධිපතිතුමා අනිත් තීන්දුව දන්නවනේ.
0: තිස්සමහරාමේ පැවැත්වුණු වෙසක් වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කළා ලංකාවේ වර්තමාන තත්ත්වය උපයෝගී කරගෙන ලංකාවේ බුහුදේශපාලනයේ කෙලිබිමක් කරගන්න බොහෝ පාර්ශ්ව උත්සාහ කරමින් ඉන්නවා. ඒ සඳහා ඉඩ ලබා දෙන්න බෑ කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.
3: මේ රටේ ජීවත්වන දසලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජන ජීවිත කඩා වැටිලා ආදායම් මාර්ග අඩු වෙලා මෙවන් තත්වයක් තුළ බොහෝ කණ්ඩායම් වල අවධානය යොමු වෙලා තිබෙනවා. අපේ රටේ අන්තරාදායක තත්ත්වය උපයෝගී කරගෙන අපේ රට භූදේශපාලනයේ කෙලිබිමක් කරගන්න ඒකට අපි ඉඩ දබන්නට දෙන්න බෑ. එක් එක් බලවේග වලට ඕන විදිහට අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයන් වලට ඇඟිලි ගසන්නට ඉඩ දෙන්න බෑ. ඉඩ තබන්නෙත් නැහැ. අපි ස්වාධීනව රටක් හැටියට කටයුතු කරන්නට හැම ප්‍රමාණශයකින්ම අපි රටක් හැටියට

0: ශක්ති සම්පන්න වෙන්න ඕන.
1: වෙසක් දිනේම මල්වතු පාර්ශවයේ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන්ගේ අත්සනින් නිවේදනයක් නිකුත් කළා. ඒ අටමස්ථානාධිපති දුරය සම්බන්ධයෙන් පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වෙලා තියෙන චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වෙලා ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනකන් తాවකාලිකව අටමස්ථානාධිපති දුරයට පත්වීමක් සිද්ධ කරා. ඒ අනුව අටමස්ථානාධිපති දුරේ කටයුතු ආවරණය කරන්න උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක නාහිමියන් తాවකාලිකව පත් කරන්න අටමස්ථාන කමිටුව තීරණය කරා කියලා තමයි මල්වතු මහ විහාරය නිකුත් කරපු නිවේදනයෙන් සඳහන් වුනේ. ඒ අනුව නඩු කටයුතු අවසන් වනතුරු తాවකාලිකව එම කටයුතු ආවරණය කිරීම සඳහා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන්ව తాවකාලිකව පත් කරලා තියෙනවා. එළමෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළමෙන සිකුරාදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
2: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
3: හොඳයි, ඉතින් දැන් වෙලාව 11:27. FIFA ලෝක කුසලානය 2026 ගැන කෙටි මතක් කිරීමක් කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මෙවර ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ඔස්ට්‍රේලියාව තුළ හිමිවෙලා තියෙන SBS මාධ්‍ය ආයතනයට. ඉතින් SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ ඔබට මේ සියලුම තරඟ නොමිලේ බලාගන්න හැකියාව තියෙනවා. ඉතින් FIFA ලෝක කුසලානය ආරම්භ වෙන්නේ ජූනි මාස 12 වෙනිදා මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර තියෙන තරඟයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඉතින් එදින උදෑසන 4:00 තමයි මේ තරඟය ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියානු නැගෙනහිර වේලාවෙන් උදෑසන 4:00. ඉතින් මේ තරඟය සජීවීව නරඹන්න ඔබට හැකියාව තියෙනවා SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ. ඉතින් මේ තරඟාවලියේ තරඟ 104ම SBS ඔන් ඩිමාන්ඩ් ඔස්සේ විකාශය කරන SBS මාධ්‍ය ආයතනය සූදානම් ඉන්නවා. ඉතින් SBS සිංහල විදිහට අපිත් සූදානම් ඉන්නවා මේ තොරතුරු දිනපතා ඔබට ගෙන එන්න. ඉතින් ඒ සමගින් එකතු වෙන්න කියලාත් අපි ඔබට ආරාධනා කරනවා. හොඳයි, දැන් අපි ගීතයක් රසවිඳින්න තමයි සූදානම් ඉන්නේ. මේ ගීතේ රසවිඳලා නැවතත් හමු වෙමු.

ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න් SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 32න් ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රීට් දූපත්වාසීන් හට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ චැනල් 34 ඔස්සේ හෝ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio App වෙතින්. SBS ෆුඩ් වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන්න SBS ෆුඩ් වෙබ් අඩවියට sbs.com.au/food. SBS වෙබ් අඩවිය ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පබ්ලදි මෝටර රට දාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ පිවිසෙන්න sbs.com.au/sport. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න් SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 32න්.

0: සීතකාලිද ඔස්ට්‍රේලයාව ඉන්ෆ්ලුවෙන්ස් එහෙම නැත්නම් ෆ්ලූ වැක්සින් එක ගැන ගොඩක් දෙනෙක් අවධානයක් යොමු කරන දෙයක් යොමු වෙන දෙයක් ගොඩක් දෙනෙක් ඉතින් කොහොම නමුත් ඔස්ට්‍රේලියාව ඉන්න ඇතැම් පිරිසකගේ විශේෂයෙන්ම ගත්තොත් මේ විවිධ පසුබිම් වලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණ පිරිස අතර තමයි මේ සම්බන්ධයෙන් විවිධ විශ්වාස දුර්මත තියෙන්නේ. ඉතින් මේ නිසා අද අපි මේ ගැන SBS සිංහල සේවෙන් කතා බහ කරන්න හිතුවා. මේ ගැන අපිව දැනුවත් කරන්න දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙල්බර්න් වලින් චමීර රණතුංග වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි ආයුබෝවන්. හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ අපිට මේ ලබා දෙන ෆ්ලූ වැක්සින් එක ඇත්තටම නරකයි කියලා ඇතැම් පිරිසකගේ අවබෝධයක් තියෙනවා, ඇතැම් පිරිසක් සිතනවා. ඉතින් මේක ඇත්තටම නරකද, මේක අතුරු ආබාධ ලබා දෙනවද, අපි මේ ගැන මුලින්ම පැහැදිලි කරගෙනමු.
1: ඔව් නිපුන, හොඳ ප්‍රශ්නයක්. මේක ඇත්තටම ගොඩාක් වෙලාවට මගෙන් උත් අහන ප්‍රශ්නයක්. ඔස්ට්‍රේලියාවේ භාවිතා කරන ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක සියල්ලම දැඩි ආරක්ෂක පරීක්ෂණ සහ තත්ත්වපාලන ක්‍රියාත්මක වීම තුළින් තමයි එන්නේ. ඒ එතකොට ඕනෑම ඖෂධයක් හෝ එන්නතක් සුළු අතුරු ආබාධ වගේ දේවල් එන්න පුළුවන්. ඒ ඇරෙන්ඩ විශාලම ප්‍රශ්න මොනවත් එන්නේ නැහැ. ඉතින් සුළු ආබාධ කියලා කිව්වම අපි හිත

0: ොත් ඒ ඉන්ජෙක්ෂණ එක ගහපු ස්ථානයේ අතේ රතුවීමක් සුළු වශයෙන් උන ගතියක් ඇගේ අමාරුවක් දවස් දෙකක් විතර පවතින්න පුළුවන්. නමුත් බරපතල අතුරු ආබාධ ඉතාම දුර්ලබයි. හැබැයි අපි දන්නා ෆ්ලූ රෝගයෙන් ඇතිවිය හැකි අවදානම එන්න අතේ අවදාමට වඩා බොහෝම වැඩි.
1: හොඳයි, වෛද්‍යතුමනි, දැන් අපි ඇත්තටම මේ ෆ්ලූ වැක්සින් එක ලබා ගැනීම අත්‍යවශ්‍යද? මේ සම්බන්ධයෙන් ඔබ මොනවාගේ වෛද්‍ය උපදෙස් ලබා දෙන්නේ?
0: වෛද්‍යවරයෙකු වශයෙන් මගේ මතය, විශේෂයෙන්ම වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ඒ වගේම ගැබිනි කාන්තාවන්, කුඩා දරුවන්, සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන් සහ දියවැඩියාව, හෘද රෝග, පෙනහළු රෝග වැනි දිගුකාලීන රෝග ඇති ඕනෑම වයස් පරතරයක කට්ටියට මෙයා ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ වෛරසයක්. සාමාන්‍යයෙන් මේක සෙම්ප්‍රතිශ්‍යාව විතරක් ඇති කරන වෛරසයක් නෙමේ. අර මං ඉස්සෙල්ලා කියපු කාණ්ඩවල කට්ටියට නියුමෝනියාව, රෝහල් ගතවීම සහ ඇතැම් අවස්ථාවල මරණය දක්වා ගෙන යා හැකි රෝගයක්. ඉතින් එන්නත ලබා ගැනීමෙන් රෝගයේ වැළඳීමේ අවදානමත්, බරපතල සංකූලතා ඇතිවීම අවදානමත් සැලකිය යුතු ලෙස අඩු වෙනවා.
1: හොඳයි වැඩි චමිර, දැන් ඇතැම් පිරිසක් හිතනවා දැන් මේ ෆ්ලූ වැක්සින් එක ගත්තයින් පස්සේ වැක්සින් එක නිසා අපිට උණ වැළඳෙන්න පුළුවන් කියලා. මේ විදිහට මේ ෆ්ලූ වැක්සින් එකෙන් අපට උණ, මේ ෆ්ලූ ඉන්ෆ්ලුවෙන්සා වැළඳීමේ හැකියාවක් තියෙනවද? මේ ගැනත් කියමු.
0: මේක බොහෝ දෙනා අතර පවතින දුර්මතයක්. ෆ්ලූ වැක්සින් එකෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ෆ්ලූ වැක්සින් එක අපි කියන්නේ ඉනැක්ටිව් වැක්සින් එකක් කියලා. එතකොට ඒක සජීවී වෛරසයක් අඩංගු නැහැ. නමුත් එන්නත ලබාගත් පසු මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ ඒ ප්‍රතිචාරයක් වශයෙන් සුළු උණ ගතියක්, සුළු වෙහෙසක් වගේ දවසක් දෙකක් වගේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඉන්ෆ්ලුවෙන්සාව නෙමෙයි.
1: හොඳයි වෛද්‍යතුමනි, දැන් තවත් දුර්මතයක්, තවත් ගැටලුවක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක මගින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අයහපත් බලපෑම් සිදු කරනවා කියන කාරණාව. මේකක්ද? මේ ගැනත් කැමතියි දැනගන්න.
0: හොඳයි, ඇත්තටම එන්නතේ අරමුණ තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම. අපේ ශරීරයේ වෛරසය හඳුනාගෙන එයට එරෙහිව ආරක්ෂාවක් ගොඩනගා ගන්නවා ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ලබා ගත්තන් පස්සේ. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට මුහුණ දීමට වඩාත් සූදානම් විදිහට සිටීමක් තමයි ඇති වෙන්නේ.
1: හොඳයි වැඩි චමිර, ගොඩක් කරුණු කාරණා කතා බහ කරා. අපි දැන් තවත් ගැටලුවක් තමයි මේ ගැබිනි කාන්තාවන්ට මේ ෆ්ලූ වැක්සින් එක ආරක්ෂිතද නැද්ද කියන මතභේදය. මං කැමතියි මේ ගැන අවසන් වශයෙන් ඔබෙන් වෛද්‍යවරයෙක් විදිහට මොන වගේ අදහස්ද තියෙන කියලා දැනගන්න.
0: ඔව් නිපුණ, මේක බොහොම හොඳ ප්‍රශ්නයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ෆ්ලූ වැක්සින් එක ලබා ගැනීමේ කාණ්ඩ අතර ගැබිනි කාන්තාවන් ඉතාමත්ම අත්‍යවශ්‍යයි ෆ්ලූ වැක්සින් එක ලබා ගැනීම. ඒක දැනට අපි කරලා තියෙන පරීක්ෂණ අනුව දැන් අවුරුදු ගොඩ කාලයක ඉඳලා World Health Organization එකෙන් පවා රෙකමෙන්ඩ් කරපු දෙයක් තමයි ගැබිනි කාන්තාවන් අනිවාර්යයෙන්ම ෆ්ලූ වැක්සින් එක ලබා ගත යුතුයි. ඒ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය බලධාරීන්ද ඒ විදිහටම නිර්දේශ කරලා තියෙනවා. ඇත්තටම ගර්භණීය සමයේ ඉන්ෆ්ලුවෙන්සා වැළඳුනොත් බරපතල සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි. එන්නත ලබා ගැනීමෙන් මව ආරක්ෂා වෙනවා වගේම උපන්තේ උපන් පසු මුල් මාස කීපය තුළ දරුවාටත් යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒකට මොකද හේතුව? අපිට සාමාන්‍යයෙන් දරුවා ලැබුණයන් පස්සේ මාස 6ක් යනකම් ෆ්ලූ වැක්සින් එක දැනට තියෙන නිර්දේශ අනුව දෙන්න අමාරුයි. ඒ නිසා මම ගොඩාක්ම නිර්දේශ කරනවා ගැබිනි මවරුන්ට ෆ්ලූ වැක්සින් එක ලබා ගන්න කියලා. ෆ්ලූ වැක්සින් එක පිළිබඳව දුර්මත ගොඩක් තිබුණත් විද්‍යාත්මක සාක්ෂි අපට කියා දෙන්නේ ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් මහජන සෞඛ්‍ය මෙවලමක් බවයි. විශේෂයෙන්ම ශීතකාලයේදී තමන්ව, තම පවුලේ අයව සහ සමාජය ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂිකව ඉන්ෆ්ලුවෙන්සා වැක්සින් එක ලබා ගැනීම ඉතාමත්ම වැදගත් බව මම වෛද්‍ය වශයෙන් අවධාරණය කරනවා.
1: හොඳයි, මේදී සම්පත්දායක පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කරමින් සිටීමේ. එක් එක් පුද්ගලික තත්ත්වනුව වෙනස් වීමේ හැකියාවක් තියෙන නිසා තමන්ට අවශ්‍ය පරිදි විශේෂඥ උපදෙස් ලබා ගන්න යොමු වෙන්න කියලා තමයි අපි සඳහන් කරන්නේ. ඔස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් පිරිසකගේ, විශේෂයෙන්ම විවිධ පසුබිම් වලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණු පිරිස අතර මේ ඉන්ෆ්ලුවෙන්සා එහෙම නැත්නම් ෆ්ලූ වැක්සින් එක සම්බන්ධයෙන් විවිධ

0: විශ්වාස දුර්මත තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් තමයි SBS සිංහල සේවෙන් අපි අද දවසේදී කතා බහ කරමින් පසු වුණේ. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න අද දවසේදී SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වුණේ මෙල්බර්න්හි චමීර රණතුංග වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, හැමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට මේ ආකාරයෙන් අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයබෝවන්.
1: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්.
2: ඔබ චිත්‍රපට නැරඹීමට කැමති කෙනෙක්ද? SBS on demand වල තිබෙන සිය ගණනක් කරන චිත්‍රපට එකතුෙන් ඔබ කැමති චිත්‍රපටයක් ඕනෑම වේලාවකදී නරඹන්න දැන් ඔබට පුළුවන්. ලොව හොඳම නාට්‍ය, වාර්තාවට සරහන් සහ විවිධ වර්ගයේ චිත්‍රපට නරඹන්න පිවිසෙන්න sbs.com.au/ondemand.

0: SBS ෆුඩ් වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස්. පිවිසෙන්න SBS ෆුඩ් වෙබ් අඩවියට sbs.com.au/food. SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුලින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්ති වලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 32. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන්, ස්මාර්ට් ටීවී මගින්, ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS ඔන් ඩිමාන්ඩ් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 5:30ට SBS රූපවාහිනියෙන් සහ SBS on demand වෙතින්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ඉන්සයිට් අනිකායි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරු අදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්.
1: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS audio app or website.
0: SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 32.
2: ඒ පබුදි වීරතුංගට ඇය රසායන විද්‍යා හා පරිසර විද්‍යා දෙපාර්තමේන්තුවේ RMIT විශ්වවිද්‍යාලයේ College of Science විද්‍යා විද්‍යාලයේ ආචාර්යවරියක්, එහෙම නැත්නම් මේ පර්යේෂිකාවක් විදිහට කටයුතු කරනවා. ආචාර්ය පබුදි වීරතුංග, බොහොම ගෞරවයෙන් අපි SBS සිංහල සේවයට පිළිගන්නවා. අයිබෝන්. හොඳයි. දැන් මේ අලුත්ම සොයාගැනීම පිළිබඳ පසුගියදා RMIT විශ්වවිද්‍යාලය මාධ්‍යයට දැනුම් දුන්නා. මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන මේ බැක්ටීරියාව, එහෙම නැත්නම් මේ බැක්ටීරියාව හඳුනා ගැනීමට දැනට භාවිතා කරන ක්‍රමවේදයට පරිබාහිර නවතම අත්හදා බැලීමක් විදිහට මේ පබුදි ඇතුළු කණ්ඩායම සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට මේ රැපිඩ් කලර් චේන්ජින් ටෙස්ට් කියන මේ අලුත් පර්යේෂණයේ සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තියෙනවායි කියලා. මම සාකච්ඡාව මෙහෙම පටන් ගන්නම්. මොකක්ද මේ බැක්ටීරියාව? ඇයි අපි මේ බැක්ටීරියාවට බය වෙන්නට ඕන?
3: ඕකසප මේ ඇත්තටම අපි මෙතනදි කරලා තියෙන්නේ ගෝල්ඩන් ස්ටෙෆ් කියලා බැක්ටීරියා එකක් අඳුරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඩෙවලොප් කරලා තියෙන්නේ. මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියලා කියන්නේ විද්‍යාත්මක නාමය ගත්තොත් අපි කියන්නේ Staphylococcus aureus කියලා. මේ බැක්ටීරියා එක හැමෝම කොමන්ලි හඳුනන නේම් එක තමයි ගෝල්ඩන් ස්ටෙෆ්. එතකොට මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන බැක්ටීරියා එක අපි හැමෝම නමින් දන්නේ නැති වුණාට අපි හැමෝගෙම ලෝක ජනගහනයෙන් 30% වගේ ප්‍රමාණයකගේ සමය සහ නාසය නැචරලි ඒ බැක්ටීරියාව පවතිනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙන්නේ මේ බැක්ටීරියාව අපේ තියෙන මොකක් හරි තුවාලයක් හරි එහෙම නැත්නම් කැපුමක් වගේ දෙයකින් අපේ ඇඟ ඇතුළට ඇතුල් වුණොත්, එහෙම නැත්නම් අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට ඇතුල් වුණොත් එහෙම මේ සිටුේෂන් එක ටිකක් වෙනස් වෙනවා. එතකොට ඒ සිටුේෂන් එකෙන් අපිට බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නැත්නම් බැක්ටීරියා ආසාදිත තත්ත්වයක් කියන එක මේ ඇති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ ඇති වෙන මේ බැක්ටීරියා ආසාදිත තත්ත්වය ගොඩාක්ම බරපතල අවස්ථා වෙනකම් ඩිවලොප් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ලෝකයේ මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන එක විශාල සෞඛ්‍ය ගැටලුවක් විදියට සලකනවා. ඊට අමතරව අපිට මේ ගෝල්ඩන් ස්ටෙෆ් එක හැදුනට පස්සේ ඒකට දෙන ප්‍රතිජීවක එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් ගත්තාම සමහරක් වෙලාවට මේ බැක්ටීරියා එකට පුළුවන් ඒ ඇන්ටිබයොටික් එකට රෙසිස්ටන් එකක් ඩිවලොප් කරන්න. ඒක හින්දා මේ බැක්ටීරියා එකට ට්‍රීට් කරන එක ගොඩක් අමාරු වෙනවා. දැනට තියෙන දත්ත අනුව ලෝකේ වසරකට මිලියනයකට වඩා වැඩි මරණ ප්‍රමාණයක් මේ ගෝල්ඩන් ස්ටෙෆ් කියන බැක්ටීරියාකින් වෙන හන්ද. ඒක ඇත්තටම ග්ලෝබල් ත්‍රෙට් එකක් විදිහට තමයි කන්සිඩර් කරලා තියෙන්නේ.
2: හොඳ, දැන් මෙච්චර කාලයක් කොයි විදිහටද වෛද්‍යවරු එහෙම නැත්නම් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ නිරතවන්නන් මේ බැක්ටීරියාව හඳුනා ගැනීමට කටයුතු කරේ, සහ ඔබේ පර්යේෂණයෙන් කොයි වගේ වෙනස්කමක්ද ඔබ යෝජනා කරන්නේ?
3: ඇත්තටම ගොඩක් ක්‍රම, මොකද මේ ඒකේ තියෙන බරපතලකම නිසා, ඉන්ෆෙක්ෂන් එකේ තියෙන බරපතලකම නිසා ගොඩක් මෙතඩ්ස් ඩිවලප් කරලා තියෙනවා මේ බැක්ටීරියා එක අඳුරගන්න. බට් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි මේ බැක්ටීරියා එකෙන් අඳුරගන්න ඩිවලප් කරලා තියෙන මෙතඩ් වල ලොකු කාලයක් ගත වෙනවා. ඒ ලොකු කාලය ඇතුළතදී සමහරක් වෙලාවට මේ ඉන්ෆෙක්ෂන් එක මේ දරුණු තත්ත්වයකට උනත් පත් වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව සමහරක් වෙලාවට මේ ඩිවලප් කරලා තියෙන ගොඩක් ටෙස්ට් ගත්තහම ඒක ලැබ

0: ලබෝරටරි හක කියන්නේ ලැබ්බෙහික විතරක් කරන්න පුළුවන් ටෙස්ට එකක් විදිහටත් සමහරක් ටෙස්ට් තියෙනවා. මට ඒකට හොඳම උදාහරණයක් විදිහට කියන්න පුළුවන් කොරෝනා වෛරස් එක තියෙනකොට මුලින්ම අපිට ඩයග්නොස්ටික් ටූල් එකක් විදිහට ආවේ PCR ටෙස්ට් එක. ඉතින් ඇත්තටම අපිට ටෙස්ට් කරන්න ඕනේ නම් අපි ලැබ්බෙහිකට ගිහිල්ලා අපේ සෑම්පල් එක දීලා ඊට පස්සේ අපි ඒකේ රිසල්ට් එක ගන්න ඕනේ. ඒ වුණාට ඊට පස්සේ ඒක තව ඩිවලොප් කරගෙන එනකොට ඒක ඇත්තටම කොරෝනා අපිට ආවා කොරෝනා වලට රැඩ් කිට් එකක්. ඉතින් මේ රැඩ් කිට් එක ඇත්තටම අපිට ගෙදරදී වුණත් යූස් කරලා බලන්න පුළුවන් අපිට ඇත්තටම කොරෝනා ආසාදිත තත්ත්වයක් තියෙනවද කියලා. ඒ වගේ يعني මේ දැනට තියෙන මෙතඩ්ස් වල තියෙන ප්‍රශ්න මොනවද කියන එක අඳුරගෙන තමයි අපේ ගෲප් එකෙන් ඇත්තටම මේකට අලුත් සිම්පල් ටෙස්ට් එකක් තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ ඉතින් අපි මේ ටෙස්ට් එක ඩෙවලොප් කරනකොට කන්සෙප්ට් එක ඇත්තටම හරි සිම්පල්. අපි යූස් කරලා තියෙන්නේ නැනෝ තාක්ෂණය පාවිච්චි කරලා හදලා තියෙන ගෝල්ඩ් නැනෝ පාටිකල් උයි. තව තියෙනවා ඇත්තට මේකට කියන්නේ DNA බයින්ඩර්ස් කියලා. මේ DNA බයින්ඩර්ස් වලට පුළුවන් මේ ගෝල්ඩන් ස්ට්‍රැෆ් කියන බැක්ටීරියා එක අඳුනගන්න. එතකොට මේ ගෝල්ඩ් නැනෝ පාටිකල්ස් හා DNA බයින්ඩර්ස් තියෙන මික්ෂර් එකට මේ ගෝල්ඩන් ස්ට්‍රැෆ් එක දැම්මට පස්සේ ඇත්තට මේකෙන් කලර් එකක් ඩෙවලොප් වෙනවා. දැන් ගෝල්ඩන් ස්ට්‍රැෆ් එකෙත් ඇත්තටම එක එක ජාතිය ස්ට්‍රේන්ස් ගොඩාක් තියෙනවා. එතකොට මේ එක එක ස්ට්‍රේන් එකට ඩිවලොප් වෙන කලර් එක වෙනස්. අපි ඒකට ඇත්තටම කියනවා යුනික් ෆින්ගර් ප්‍රින්ට් එකක් කියලා. මේ ෆින්ගර් ප්‍රින්ට් එක යූස් කරලා ඇත්තටම ක්ලිනිෂන්ස්ට පුළුවන් මේකේ ඉන ගෝල්ඩන් ස්ට්‍රැෆ් එක ඩේන්ජරස් ස්ට්‍රේන් එකක්ද එහෙම නැත්නම් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් ස්ට්‍රේන් එකක්ද ඒ වගේ ගොඩක් ලොකු ইনফෝමේෂන් ප්‍රමාණයක් ඒගොල්ලන්ට එකකින් ගන්න පුළුවන්.
1: හොඳයි. දැන් මේ වන විට ඔබ මේ පර්යේෂණය සාර්ථකව මෙහි ප්‍රතිඵල පෙන්වලා තියෙනවා. මොකක්ද මෙහි ඊළඟ පියවර? මෙය සායනික මට්ටමට ගෙනේම එහෙම නැත්නම් මෙය වෙළඳපොළට හඳුන්වා දීම දක්වා දුරගමනක් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද?
0: ඇත්තටම දැනට අපිට තියෙන්නේ ලැබෝරටරි මට්ටමින් අපි ටෙස්ට් කරලා වැලිඩේට් ෆුලි වැලිඩේට් කරලා තියෙන ටෙස්ට් එකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ ඊළඟ ස්ටෙප් එක තමයි අපිට ඉන්න ක්ලිනිකල් පාර්ට්නර්ස්ලත් එක්ක එකතු වෙලා මේ ටෙස්ට් එක ඇත්තටම ඒ ක්ලිනිකල් සෙටප් එක කියන්නේ රෝහලක සායනයක කොයි විදිහටද මේක යූස් කරන්න පුළුවන් කියලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඊළඟ ස්ටෙප් එක වැලිඩේට් කරන එක තමයි අපි ඇත්තටම කරන්නේ. එතකොට එහෙම කරාම දැන් අපි මේ ටෙස්ට් එකේදී ටෙස්ට් කරලා තියෙන ගෝල්ඩන් ස්ට්‍රැෆ් ස්ට්‍රේන්ස් ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම අපි මේ ක්ලිනිකල් සෑම්පල්ස් වලට ගියාට පස්සේ අපිට තවත් වැඩිපුර ස්ට්‍රේන් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට අපිට ගොඩක් ලොකු ඩේටාබේස් එකක් හැදෙනවා. ඊට අමතරව අපිට බලන්න ඕනේ මේ ටෙස්ට් එක දැන් මම කියවනේ අපේ ටෙස්ට් එක ඇත්තටම විනාඩි 10ක් 15ක් ඇතුළත කාලයකදී ක්ලිනිෂන්ස්ට මේ අදහසක් ගන්න පුළුවන් මොකද්ද මේ ඉන ගෝල්ඩන් ස්ට්‍රෙෆ් එක ඒකේ ස්ට්‍රේන් එක කොයි විදිහද කියන විස්තර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට බලන්න ඕනේ අපිට මේ අඩු කාලයකදී හම්බෙන එකයි දැනට තියෙන මෙතඩ් එකයි කම්පෙයා කරලා මේ දෙක කොයි විදිහටද අපිට ඊළඟ ස්ටෙප් එකට අරගෙන යන්න පුළුවන් කියලා. ඇත්තටම මේ ටෙස්ට් එක ගැන කිව්වොත් මේක මේ අපි රිප්ලේස්මන්ට් ටූල් එකක් විදියට නෙමෙයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඇත්තටම කොම්ප්ලිමෙන්ටරි ටූල් එකක් විදියට තමයි අපි යූස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකෙන් අර ක්ලිනිෂන්ස් අට ඒගොල්ලන්ගේ ඩිසිෂන්ස් ගන්න එක ගොඩක් ඉක්මනට සහ පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඩේටාබේස් එක ඔක්කොම එකතු වුණාට පස්සේ ස්ට්‍රොง එවිඩන්ස් එක තමයි අපි නෙක්ස්ට් ස්ටේජ් එකේ ට්‍රාන්ස්ලේෂනල් පාත්‍රයක කොයි විදිහටද කන්සිඩර් කරන්න කියලා බලන්න කමර්ෂල් ප්‍රොඩක්ට් එකක් වෙනකම්.
1: මේ ප්‍රතිඵල පිළිබඳ අනාගතයේ ඒ කොයි විදිහේ බලපෑමක් සෞඛ්‍ය ශාස්ත්‍රයට සිදු කරාවිද? ඒ පිළිබඳ මොනවද ඔබේ අදහස්?
0: ඇත්තටම මම හිතන්නේ පරේක්ෂකාවක් විදිහට අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි සමාජයට වැදගත් වෙන දෙයක් නිර්මාණය කිරීම. ඒ ප්‍රොසෙස් එක ගත්තහම ඒක වෙරි ස්මූත් ප්‍රොසෙස් එකක් නෙමේ. අප්ස් ඇන්ඩ් ඩවුන්ස් ඕල්වේස් තියෙනවා. ඉතින් ඒක හන්ද ඇත්තටම මේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් විදිහට සක්සෙස්ෆුල් ප්‍රොඩක්ට් එකක් විදිහට දෙයක් තියෙනකොට ඒක ඇත්තටම හරි මෝටිවේටින් අපේ ඊළඟ ස්ටෙප් එකට යන්න. මේ ටෙස්ට් එකෙන් ක්ලිනිෂන්ට ඇත්තටම ගොඩක් ලොකු හෙල්ප් එකක් වෙනවා ඒගොල්ලන්ගේ ඩිසිෂන් සිග්මන්ට් ගන්න ට්‍රයල් ඇන් එරර් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න නැතුව හරියට අවශ්‍ය ප්‍රතිකාර නිර්දේශ කරන්න පුළුවන් වෙනවා. ඒ ඔක්කොටමත් වඩා ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ එක පේෂන්ට්ස් ලාගේ අවුට්කම් එක ගොඩක් ඉම්ප්‍රූව් වෙන්න හේතු වෙනවා. ඉතින් මං යූස් කරන ටෙක්නොලොජි එක මම දන්න රිසර්ච් ඒරියා එකත් එක්ක ඒ වගේ ලොකු රියල් වර්ල්ඩ් ඉම්පැක්ට් එකක් මට කරන්න පුළුවන් නම් මං හිතන්නේ රිසර්ච් කෙනෙක් විදියට ඒක මට ගොඩක් ලොකු සැටිස්ෆැක්ෂන් එකක්.
1: මොකද ඔබට හිතෙන්නේ ඕස්ට්‍රේලියාවේ මේ පර්යේෂණ පහසුකම් පිළිබඳ මේ වෛද්‍ය පර්යේෂණ ශාස්ත්‍රය පිළිබඳව?
0: ඇත්තටම මේ ගොඩක් සතුටුයි. ඕස්ට්‍රේලියාවේ ඇත්තටම අපිට ගොඩක් ලොකු රිසර්ච් ෆැසිලිටි එකක් තියෙනවා. ගොඩක්ම ඉම්පෝර්ටන්ට් දේ තමයි ඕස්ට්‍රේලියාවේ රිසර්ච් කරන විශ්වවිද්‍යාල يعني යුනිවර්සිටීස් විතරක් නෙමෙයි ඒකට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ඉන්ඩස්ට්‍රි පාර්ට්නර්ස්ලා එතකොට අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අනෙක් දේවල් ඔක්කොම එකතු වෙලා ඒගොල්ලෝ ගොඩක් හොඳ ස්ට්‍රොง ඉකෝ සිස්ටම් එකක් මේන්ටේන් කරනවා. ඒ ඉකෝ සිස්ටම් එක හන්ද ඇත්තට

0: රිසර්් එකක් ඉනොවේෂණ එකක් විදියට ඉදිරිපත් කරලා ඊළඟ ස්ටේජ් එක අපි ට්‍රන්ස්ලේෂන් එකක් කරලා කොමර්ෂල් ප්‍රඩක්ට් එකක් වෙනකං යන එකට මේ ඉකෝසිිස්ටම් එකෙන් වෙරි ස්ටරෝන් සපෝට් එකක් ඇතටම අපිට හම්බෙනවා. ඊට අමතරව ඔස්ට්‍රේලියාව හැමතිස්සෙම එයාලාගේ ටෙක්නෝලජීකත් එක හැමදිස්සෙම ඉන්ට්‍රස්ටඩ් සබ්ජෙක්් ඒරියස් ගොඩක් වෙලාවට අලුත් වෙනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඒගොල අඳුනගෙන ඒගොල්ලන්ට කේට කරන විදියට තමයි හැමතිස්සෙම ඒ රිසර්ච් එන්වාර්මන්ට් එක ඒගොල්ලො හදලා තියෙන්නේ.
1: අද අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය පබුදි විරතුංගට. ඇය RMIT විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක්. ඇය විසින් සහ ඇගේ කණ්ඩායම මූලිකව මේ සිදු කරන ලද නවතම වෛද්‍ය පර්යේෂණයේ ඒ සාර්ථකත්වය පිළිබඳ අපි අයට සුභපතනවා. ඉදිරි ඔබේ පර්යේෂණ කටයුතු සාර්ථක වේවායි කියන ප්‍රාර්ථනයෙන් අපි සමුගන්නවා. ස්තුතියි. අයිබෝවන්.
0: බොහොම ස්තුතියි අයිබෝවන්.
2: ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්.
3: හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. නැවතත් හෙට දිනේදී හමුණ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමු ගන්නවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලීනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.